0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: Germanien, Megwanatek Wanne, Lanka Radio, Vedasatanai.
3: Your kind of music, all day, all night, right here on your one and only station.
4: Ekasiya tunai hatra FM nalikawen api guwangata karanne ne me Juli palawinda sita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatate DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de saha lankaradio.lk යන වෙබ් අඩවි වලින්
5: හදවතට සමීපතම හඳින් හැම සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
6: හැමදාමගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු පරිම ආදරණීය ගීත රචකාවයි
5: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් රිස්මීනා
6: ආයුබෝවන් කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ
7: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා ඒ පෙර ඉන්න ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා.
6: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්
5: අපේ අසන්නන්ට පුළුවන් රිස්මිනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න. අපේ WhatsApp අංකය මතක් කරගන්නම්. මේ වගේම දුරකථන අංකය මතක් කරගන්නම්. අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න. එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන්. එහෙම නේද නීකා?
6: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6518.7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61.52.83 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ WhatsApp නෙමෙයි WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා 0.0049.152.347.66.748 මම නැවත මතක් කරන්න 0.0049.152.347 66.748 ඉතින් ඔයාලට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාලට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මිනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න.
5: Abde mese Juli haben wir UKW FM Betrieb eingestellt und dann senden wir Kunstflick oder jetzt auch exklusive über DAB online bleibt alles wie gewohnt über Radio Darmstadt.de und lankaradio.lk konnten ihr jederzeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk. හොඳයි අපි මුලින්ම ගීතයක් මන් සෝදාගත්ත උරේස රවියාරි ගායනය කරන්නේ දෑස වසා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීත සැපයන්නේ නවරත්න ගම්මගේ රිස්මිනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්
7: ඒ තමයි මගේ පළවෙනි ගීතේ
5: ඔව්
7: පළවෙනි ගීතේ කියන්නේ ඒක ඇතර මට හීනයක් වටේ මුලින්ම කවි ගීතය කියන්නේ හිතේ
5: ඔව්
7: ඒ පළවෙනි ගීතය කරන්න නවරත්නතාවට අරගෙන ඉතිපුවාම ගීතම පදල පහක් විතර අරන් තියා ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය
5: හොඳයි අපි
6: ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉවරට පස්සේ.

0: lankaradio.lk.
1: Hari.
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා හැකිය ඉන්නවා. ඒත් මම දෙකටම කලින් හිතද කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 පිටරින් තමයි ලියුවේ. ඒක 17 වගේ කාලේ. FB page එකක් තිබ්බ මගේ තඹුළු තිබ්බා කියලා.
1: මොකද ඒ page එකේ නම?
2: අඳුරු සිත්තා.
1: අඳුරු සිත්තම්
2: නේද පේජ් එක? තාම නැහැ. ඊට පස්සේ කවුරු හරි report කරලා ඒක අයින් වුණා. ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලි හිටලා තිබ්බා. පළවෙනිස්ලා 34 දානක් විතර හිටියා. දැන් බෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් වෙනවා වෙන්නේ කොට. ලයික් 1000ක් විතර වැටලා තියෙනවා. ඒගොල්ලෝ comment කරනවා. ඒක ලොකු තපිතක් නැතුවම.
1: සිස්මිනේ පේජ් එක Facebook එකේද තිබ්බේ?
2: එයා ඒක කීපයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රෑ පිහිනෙන් කියලා පද. එහෙනම් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා එවලා තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
2: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
2: තව 20ක් 25ක් විතර නියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරීට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ පළවෙනි ගියපුවාම නවරත්න බලලිවලලා මේ පදවල් පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. ඊට පස්සේ ඒ වෙලේම තර්පිනාල් මේ
1: තනුවක්
2: මේ මෙලඩියක් දැම්මා. තනුවක් දැම්මා.
1: ඔව්.
2: තනුවක් දාලා ඒක කියද්දි හරි මාසෙ හිතන ඔක්කොම මේ වෙලෙලා මගේ නම ඇහුවා. නම නෙමෙයි මම කොහේ කියලා. ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා. මොකක්ද කිව්වා? ඔය මුස්ලිම් මිච්චෙක් කෙනෙක්ට මේ දෙයට එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා.
2: වචන එහෙමත් හරියට ඕ හරියට අගය කරා. ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන් උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
2: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද? ඒගොල්ලෝ ආගේ කර යන ඔයාගේ ලියන රචනා ගැන, ඒ වචන ගැන. මොකද මුස්ලිම් එක්කම හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නෑ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙනි. රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවි හරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද? නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි. ඒ වෙලේ මේ කිව්වා මේ අපි මේක උරේෂාට දෙමුද කියලා. හුවා ඉතින් මම සතුටු වුණා.
1: ඔව්.
2: සෑම තමයි කතා කරේ. සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතේ හොඳට ගායනා කරනවා. ඒ වගේම සංගීතයත් හොඳයි, පදමාලාවත් හොඳයි. අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
2: ඒක
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂාරා විහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සම කරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගේ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් මන් ලියුවම පිළිගනීද. මුස්ලිම්නේ
1: අනේ
2: දේවනම් පොඩි කයින ඉගෙන ගත්තේ සිංහල. ගෙදර කතා බහ

0: බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ ඊට පස්සේ. කොහොමද ඒක ඔයාට ෆීල් උනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට?
1: මුලින්ම පටිගත කිරීමට ගියපුවාම මේ පුරේෂා කියලා හිටියා. එයා ගීතේ ගායනා කරද්දී ඇත්තටම මේ මතක් ඒක මතක් වෙද්දිත් ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතේ ගායනා කරද්දී ඒ සතුටට මට කඳුළුත් ආවා. මට විතරක් නෙමෙයි අර මගේ යාළුවත් ආවා මාත් එක්ක දීපශිරණි. එයාට කඳුළු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝම අබේරත්න
0: පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් අහනවානේ ස්මිනා, දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද?
1: ඔව්.
0: හරි, මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
2: අපි හරි ආසයි දැනගන්න ගීත රසිකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුබදාමර නැත්තම් ආදරේ නැත්තම් සමාජයේ දක්න සිදුවීම්ද?
1: ඒ සුනම ඒ සියල්ලම කෙරුවත් හරි ඒ සුබදාම විදිහට මම හරි ආසයි. පරිසරයට හරි ආදරේ අනිවාර්යයෙන්ම හම්බුනාමත් යන්නේ කොහෙද සුන්දර තැන් හොයාගෙන ඇවිදින්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා ඒ සමාජයේ දකින සිදුවීම් ආදරය වේදනාව සතුට ඒ හැම දෙයක්ම හදවතට සදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
2: හොඳයි, අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතය ගායනා කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
1: ලකුළු ගැයි.
2: ඔව්, ඒ ගීතේට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
1: ඔව්, මේකේ අර මට එෆ්ඩීකේ ලියන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ බොළඳ ඒවා ලියනවා කියලා දාලා හොඳයි කියන්නේ බොළඳ ඒවා ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔබට ටිකක් අද ටික පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා දැම්මා. තාලි වල ඒක තේරුමත් එක්ක දැම්මා. ඉතින් ඇත්තටම ඔබ සුන්දර ගීතයක් මේ මගේ ගොඩක් ගීත වලට සංගීතය සපයලා දෙන අනුරාධ අබේසිංහ මහත්මයා මේ ගීතේ යාගේ කඳින්ම අහයි එක.
2: හොඳයි, අපි සමඟ මේ ගීතේට

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට يعني මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද? ඔව්.
2: එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා, මේ තාත්ත කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නේ නැතුව තාත්ත එළවනවා. ඉතින් ඒ නිවුස් එකේ නිවුස් වලට පෙන්නපුවාම, ප්‍රවෘත්ති වලට පෙන්නපුවාම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්ත නැති වෙලා, තාත්ත නැතුනේ අනිත් පරිදි ගෑනු ළමින් කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොම හරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට ඉන්දුවක් ලියුවා, ඇටි වැටි ඇඩි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇඩි දිනකොට තාත්තා අත දෙනවා මේ ඇඩි දින්න. ඒුණාට තාත්තා වයසට ගියාම තාත්තව බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නියන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩි පිටි නිවාස කියන තාත්තගෙනුගේ ඇඟීම. සමහර කතා මම අහලා තියෙනවා, මේ අම්මව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩි පිටි නිවාසක හොත්තනවා. මොකද අම්මව තියාගන්නේ තමන්ගේ ළමයින්ව බලාගෙන.
1: ඒ ගීතය
0: මට හිතුණා මේ රංජන්, මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාල හරීම සංවේදී. ඒ කියන්නේ ගැහණු කෙනෙක් ජීවිතයේ දිහා බලන විදිහ, එතකොට සෝබාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතෙනවා ගැහණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ, නැත්තම් කියයි අර අඬනින් සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න, බබෙක්ව හදාගන්න දුන්න අම්මා කෙනෙක් කතාවක්. ඒ වගේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි කියලා මටත් හිතෙනවා. ඒ හින්දා තමයි මේ වගේ කීකල යන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දාන එතනින්ම නේද?
0: නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී, මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට ඌමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා, ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය, මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක්, සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්, ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව්. ඔව්, සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඔය සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතේ විශාල සිදුවීමක්.
2: නෑ, ඒ සම්බන්ධයෙන් කතාන්නේ නෑ.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන.
2: ජාතින් දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා නම් මේ තීර්ති පස්කල් මහත්මයාගේ ගායනා කරපු ගීතයක්. ඒ හැරින්ද ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නෑ හැඟීමක් ඇති වෙන්නේ. ඒ හැරින්ද එහෙම
1: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව්ව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායනා කරන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීතය සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk.
1: මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
2: වැටි වැටි ආපු ගමනක් තියෙන රිස්මිනේ.
1: ඒක ඇත්ත. හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද? මේතෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල.
2: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතයට ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධපුර ගීතය සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීත අලුත් කරලා ඉවරුණෙන් පස්සේ චකුවිගෙන් මට පළකට ආවා. එතුමාගේ කවි වලට මම ඇත්තටම හරිම ආසයි. ඒ වගේ කෙනෙක් කතා කරලා මට අගය කරා කියන්නේ ඒක මට හරිම සතුටක්. ඒ කියන්නේ හරි ආදම්බරයක් ඇති වුණා. ඉතින් පත්‍රයකට ලිපියක් දානවා කියලා එතුම කතා කරා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසංගතේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක මම මගේ වුණා. කාර්යයක් පතර ආවෙත් නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒවයේ අගය කිරීමක් කවුරු හරි කරනවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක්.
1: අනාගත ලැබෙන්න පුළුවන්.
2: මං කරන දේ ගැන මට සතුටුයි. සමාජයට මොකක් හරි එහෙම ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සේ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරටක ඉන්න කෙනෙක් UK වල ඉන්න කෙනෙක් ලියාගත්ත යගේ ආලුවෙක් කියලා. මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක තනුවක් ඒක තනුවත් හැදුවා අනුරාධපුරයෙන් තමයි. ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති නිසා. එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10ක් විතර අහන්න නැති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනී එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: ඕකේ.
2: ඉතින් ඒ වගේ දේවල් අහනකොට ඉතින් සතුටු. ඒකත් යන්නේ. වත් කිව්වේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
1: ඔව්.
2: නේ එයාට අහන්න ඕනේ ඇයි ඔයා මට එහෙම කරේ කියන කලු එයාට අහන්න ඕනේ කියලා. පුංචි කාලේ අවුරුදු 6 ඉඳන්.
1: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
2: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් කියලා දුන්නා.
1: ඔව්.
2: අත තනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා 10000ක් විතර ඒක ඇහැව්වා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: හරි හොඳයි.
2: ඔව්. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවට ඒ සම්මාන ඇති කියලා මට
1: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයා සන්තෝෂ වෙනවා. එයා තේ යාගේ දුක නිවා ගන්නවා. එයා එකින් තැම්පත් වෙනවා. ඒක හරියටම බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා ඒ අතින්. ඔයා ඒ
2: වගේ මට මතක්ුණේ රංජන ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය එහෙම නැත්නම් කවි කියන අය ඒ අයගේ මේ කාන්සිය මාන්සිය තෙහෙට්ටුව වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තාම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත
0: අද වුණත් අපිට ඒ ගීත ඇහුවහම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්, දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද, ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවයින් පස්සේ. ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුට වෙන්න පුළුවන් සහ ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
2: ඇත්තෙම
1: මේ ගීතේ පදමාලාවලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්. සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ. ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: හොඳයි රිස්මින, ඊළඟ පිට ඔයා දමිල ගීතත් රචනා කරනවා නේද? අපි හමු මේ ගීතයට. මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරි. මෙයා ලංකාවින් එක් කෙනෙක්ද?
1: එයා ඔස්ට්‍රේලියාවනේ.
0: එයා ඒ ගීතේ ගායන කරන හෝගා හන්දනා කියල මේ ගීතය ඔයා තම රචනා කරන්නේ සංගීත.
1: ඒක ලිව්වේ දීප්තිරචනය ඒක මගේ හිතට කදින්ම බලපෑවා. ඒකට මම සින්දු දෙකක්ම කරා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් මිනිස්සු අපි හැමෝටම හුදෙක් කරගමු කියන එකට, අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතේ සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්. අපි සමුදමු ඒ ගීතයට දැන්. මේ ඡායා ප්‍රභාස්වරි

0: මේ ගීතය ගුවන් විදුලි වාදනය වෙනවද? දුන්නත් ඔයගොල්ලෝ
1: ගුවන් විදුලි දුන්නද?
0: ඒ කියන්නේ දැන් කිසිම චැනලකට දීලා නැද්ද? යවල නැද්ද?
1: යවනවා, මුල් කාලේ යවුවා. ඊට පස්සේ ගොඩ ගන්නේ නැහැ. ප්‍රබුරට පෙරේ කිච්චරක්
0: දැන් ඊළඟට දැන් ඔයා ගීත රචනා කරලා තියෙනවා මේ රෝහණ වීරසිංහගේ පුතාටත්, චරිත් වීරසිංහට. ඔව්, ඒ ගීතවලට මේ වාදනය වෙන්නේ නැද්ද? දම්පාට මල් කියන ගීතය පුදුමයිනේ. ඇයි ඒ ඔයා යවන්න නැතුව ඇති? එහෙම හැම චැනල් එකකටම යවන්න ඕන. එහෙම නෙවෙයි, යවන්න ඕනේ. එතකොට තමයි ඒකට කෝල් කරන්න. අපි මොම සින්දුවක් කියුවා, මෙහෙමයි ඔයගොල්ලෝ ඒක වාදනය කරලා බලන්න මෙහෙමයි කියලා කියන්න ඕනේ. නැත්නම් ඉතින් ගණන් ගන්න නෑනේ කවුරු හරි කෙනෙක් ඔය ගීතයක් කියුවා කියලා අතහරලා දානවා. සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවා. රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට, ඒ වගේ වෙලාවට රිස්මීන මොකද කරන්නේ? ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද? ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න.
2: රිස්මිනාවා, දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට ෆේස්බුක් පේජ් එකක් තිබ්බා, ඒකේ ලොකු ෆෑන් බේස් එකක් හිටියා. ඔව්, එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උද ලැබෙන්නේ නැති. ඔයා මොනාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරේ වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහැණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ.
1: මට හම්බෙච්චන මගෙන් කියවෙන්නේ මේ පේජ් එකට 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවා දැන් පිරිමි ළමයි තමයි දැන් ආදරය මේ ප්‍රේමයක් වුණාම දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා එහෙම කියලා. ඒ වුණාට ඒගොල්ලෝ තමයි දැන් මේ පොත්වලින් මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා එනන්නේ. يعني ගෑනු ළමයි අමතක කරන්න බැරුව ඊට පස්සේ අඬනවල පිළා දේවල් කරගෙන ඉරුත කාර්යයක් ඉන්න ඒගොල්ලෝ අමතක කරනවා. අමතක කරලා ගාන ඉවරලා මේ ඒගොල්ලෝ වෙන ජීවිතයකට යොමු වෙනවා. මේගොල්ලෝ මුලින්ම සෙට්ටක් පාරේ විදිහට හිටියද පස්සේ ඒගොල්ලෝ හරියට ඒ කියන්නේ හිතනවා. මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා. ඒගොල්ලෝ ගියා හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ නැහැ. මම අර අනුහත්තා මිනා කියන නමෙන් ලියුවේ. එතකොට ඒගොල්ලන්ට මං කවියෙම ලියලා දීලා තියෙනවා. එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දීුවේ. මට සම්ත කියලා නමින් සමිත එදිරි සිංහ කියලා කෙනෙක්. ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩිය මට එවලා තිබ්බා. මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ. ඔයා ලස්සනට ලියනවා. මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා. ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා. එහෙම උදව් කරපු අය හිටියා. ඉතින් අපි අර වැරදි මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනකට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ හිත බත්තන්ඩ ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ ගොඩක් අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාගෙන ඔක්සල දාපු සිංහය මම සෝදාහන නායක ලිව්වේ දීපලා මේ විශ්වනාගමනේ ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ ඕකත් විකුණන කරනවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණන් කාලා.
1: ඇත්තටම මට ඕනේ විකුණන් කන්න නෙමෙයි. ගොඩක් අය බහිනව රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයටයි මෙයට බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒ කියන්නේ සම්ප්‍රීවලින් නෙමෙයි. මනුස්සයෙක් ඉරවලා ඉන්නකොට අපිට කතාවේ කළ එළගේ හිත හදන්න හරි පුළුවන්.
0: ඇත්ත ඔසේ. ඔව්
1: අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ දෙයක් කර අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝට පුළුවන් පොඩි දෙයක්. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම අපි අපි කුළු කුළුවන් විදිහට මොනව හරි දෙයක් කරනවා නම් අනිත් අයට බනින්න නැතුව අපිට දිනකට ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිද්ධාර්ථකෙම කියන්නේ. ඒවත්
0: අපට සවන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා WhatsApp මගින් ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන. අපි සවන් දුමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂාව පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය, ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන වැඩ කිරීමේදී ඉතාමත් පහසුයි. දෙයක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා හික්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇයගේ මේ සංගීත නිර්මාණ ජීවිතයට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යා. සංගීතය සපයනෝ විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: lankaradio.lk.
1: ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? ඒකෙන් දැන් ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලයකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලයක් ගන්නවද රචනා කරනකොට?
2: නැහැ, මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා, එහෙම නම් තමයි මම ඒකට හරියට වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒ තරමටම සංගීත තබ්බ නිර්මාණය කරන එක නතන්නේ ඒකට වෙන තනියක් දානවා. එහෙනම් මම අර ටිකක් හරි ගීතමය විදිහට තමයි මගේ පද ලියුවේ.
1: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනම් ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
2: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුව ගන්නකොට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපිට කියවෙන්නේ නැහැ.
1: ඔව්.
2: ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකට මුලින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේ තේරුම වුණා මම හිතන්නේ. පොඩි එවලුසර් කිව්වම මම ටක් ගාලා කිව්වා.
1: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ලම් හොයාගන්නේ ඉස්සෙල්ලා? තනුව
2: ගොඩක් ගීතල යන්නේ පද පෙළ.
1: ඔව්.
2: සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් විතර හින්දි සින්දු වලට පද ලියලා ඉල්ලගත්තා. එහෙම කියන දේ තියෙනවා.
1: හින්දි සින්දු වල පද ලියලා ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපීද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලොන්ගේ තනුව? ඔව්, කොපි.
3: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා තරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
1: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
2: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ. එතකොට හොඳ වචන, ලස්සන වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්න කියලා කියන්නේ.
3: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
1: අමාරු ප්‍රශ්නයක්.
2: සමීප ගීත කියලා නෑ, ඉතින් හැමකම සමීපයි. ඒත් මම මෙහෙම කියන්න, මගේ මධුරං කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතයේ ගන්නුව නවපදමාලාවට ගීපද විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළු උතාව හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුව ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙදින පස්සේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙනික පස්සේ ගීත හතරක් දෙනට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත පළවක් විතර එන්නත්.
1: හොඳයි රිස්මින, අපිට පුළුවන් ඒ ගීතයට දැන් සවන් දෙන නිපුණි නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සවන් දෙමු ඒ ගීතයට ඔබේ මගේ රං කැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ අපි සමඳු මේ ගීතය දැන්

0: හොඳයි. රිස්ම අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන. කවුද ඉන්නේ පවුලේ, කොහොමද ඔයාට ගෙදර අයගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න?
1: අම්මා
0: ගුරුවරියාට සිද්ධලියනවා.
1: මට හරි පාළුවෙක් කියලා. පාළුවෙක් කියන්නේ නෑ, මං 1000ක් විතර එක්ක හිටියා. දැන් ගෙදර තනි වෙලා වගේ ඉන්නේ. ඒක කිව්වා. මං ගෙදර තනි වෙලා ඉන්නේ නෑ. අයියයි නංගි අම්මයි ඒගොල්ලෝ ඔක්කොම එක දෙන්නේ.
2: ඔව්. එයා තනි වෙලා නෑ නේද?
1: ඔච්චර ළමයි ගොඩක් එක්ක හිටියා. මේ මං තනි වෙලා වගේ දැනෙනවා වෙලා ඉතිහාසය මතක් වෙනවා. ඒක තමයි මං කියන්නේ කියලා. ඒක පස්සේ මං ඒකට ලෙව්වා. මේ ඒකට තිබ්බ ලෙව්වා.
2: මොකද ඒ ගීතය රිස්මින
1: තනිහාද සිල නියරම් කියලා ඒක හද බාගෙන කියාම කියන තමයි සිංහල ගීතය.
0: කවුද ගායනා කරන්නේ රිස්මින?
1: හද බාගෙන කියාම නිපුණි නෑන තර
2: අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න විස්මින. අපි සවුන්ඩ් මේ ගීතේටත් දැන්
1: එයාට කියන්න දුම ගොඩක් වෙලාවට ඉස්කෝල පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ. ඒ කියන්නේ අම්මගේ ඉස්කෝල එකම යාළුවෙක් තිනා ටීචර්කනේ. ඒ කියන්නේ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා. අම්මගේ වයස 80ක් 80ක් ඉතිස්නේ තාමින්නේ හොඳම යාළුවා. ඒක මම ඒක සඳහන් කර ගිහිල්ලා ඒ කියන්නේ ආතරේ ලෙලෙමි හිටපු මේ සන්ති කාමරයට ගිහිල්ලා බැලු බලනවා. එතන ඉන්න මෙතන ළමයි අලුවවත් මට මතක් වෙනවා කියන එක තමයි දෙමින් දැම්ම. ඉතින් ඒක අහලා අම්මට ගොඩක් සැප පිහිටුණා.
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ, මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති. මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
0: දක්ෂ ගීත රචිකාවියා. එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක එහෙම වෙන දෙයක්. ඉතින් මේ අපි රංජන් අපි මේ ගීතයට සවන් දෙමු දැන්. ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න.
2: හොඳයි. මේ ගීතය ගායනය කරන්නේ නිපුණේ නායත්තලා, සංගීත සපයන අනුරාධ අබේසිංහ, ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින්. අපි සවන් දෙමු මේ ගීතයට දැන් නිපුණේ නායත්තලා.

0: ఒక గంటల జన్మం మంది శ్రమ గత మీ
1: මම ඇත්තටම හිතුවේ මම ඇත්තටම හිතුවේ ඔයාට අවුරුදු උපරිම 38ක් 40ක් විතර ඇති කියලා.
2: මම හිතුවේ එහෙම තමයි.
0: මම ඒ කියන්නේ අවුරුදු 19 සම්බන්ධකුවට ගියේ වැඩට ගියේ. ඉතින් අවුරුදු 19ක් වැඩ කරනවා කියන්නේ අනිත්ක මට හම්බෙන්න ඕන විදිහට මම උපරිම කරනවා. මේ දැන් මම අයිබුනේ පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් දාන්න කියලා අරන්චුනා. එහෙම මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා. එතකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ. ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් කරලි ගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් සෙන්සුරාදී දාම්ම බලන්න යනවා. මොනම අර කාලය කියන්නේ පින් එකයි. ඉතින් කොහොමද මං හිතුවා හස්තුනස් ගෙවරින් ඉඳලා යතිශ්‍රම යත් බැංකුවේ තමයි වැඩ කරගෙන යතිශ්‍රමකින් ඉන්නේ. නේද? මම ගෙදරින් දෝනි කියලා හිතුවා. ඉතින් ඒ ඇත්තටම මම යොමු මේකට යොමු වුණේ මම හිතන්නේ මේ කාලයක් මම ණයංශය වැඩි කරන්න. අය නිලධාර මිනිහෙක්ට එතකොට ගොඩක් වැඩ වෙන්නේ. ඒ කියන්නේ කන්දවත් වෙලාවක් නැහැ. ඒත් ඉතකොට මේ අපේ ටයිප් කරන මිස් ටයිප් යතුරුන් කෙනෙක් කරන එක ඔව් එයත් ඉතින් හරි මේ එයා කවි ලියනවා. ඉතින් කවි ලියනකොට සමහර ඔය එයා වැරදියට ටයිප් කරලා තිබ්බොත් මොන හරි කියලා මේ මොකද්ද කියලා අහලා ඒකත් ඉතින් අපි කවි වලින් ඒව අහන්න පුරුදු වුණා. මොකද ඒ අර කාර්ය බස්ල මේ වෙලාවෙදිත් අපි පොඩ්ඩක් මේ එහෙම අර පොඩි රසයක් අරගෙන වැඩ කරා. ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් වුණේ කියලා. එහෙම අර ලිපි පූර්වට මලියලා දැම්මා. එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි නේසපෙස්ටියට පේජ් එකක් මම පටන් ගත්තේ. ඒක ගේන්න මුලින්ම කප්පුවේ පිටුනේදි කියලා මට හිතෙනවා.
1: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවි වලට? මම මේ කතා කරන්නේ හරි රසවත් තැනක් ගැන. ඒ කියන්නේ විවාහ වෙලා නැති කාලේ නමුත් දෙන්නගෙම හිතේ දෙන්න ගැන මොනවා හරි අදහසක් තිබිච්ච කාලේ එයා ඔයාගේ හම් කියවන්නත් ඇති සමහර විට.
0: නෑ ඒ කාලේ මම ලිව්වේ නැහැ. ඇත්ත කියනවා නම් ඔයා 7:30 විතර උනේ 5 තමයි ලියන්නේ. ගොඩක්ම යොමු වුණේ විතරම චිත්‍රණ අතිපා චිත්‍රණීම. ඒකත් මගේ යාළුවෙ ඉන්න සමීර කියලා එයා ඉන්න කිව්වා 40ක පස්සේ මිනිස්සුන්ගේ පිටිවිලි වෙනස් වෙනවා. ඔයාගෙන් ලියන්න අරන් තියෙන කෝ දිකටම කරගෙන යන්න මේ ඔයාට හොඳට ලියන්න පුළුවන් මේ එහෙම කියලා එයා මට කිව්වා. ඔයාගේ කවි ටික මහගන්න සේකර මේ මාත්‍රගේ කවි වගේ යාරි පුත් තියෙනවා එහෙම කියලා. එහෙම කියලා මේ යා තව මම උනන්දු කරා. උනන්දු කරලා මම කරා. ඊට පස්සේ ඉතින් කොහොමද මේ රටේට හම්බුච්ච එකත් තමයි ලියුවේ. මේ කොහොමද කවි පේජ් එක කරනකොට හස්බන් දන්නේ මම පේජ් එකක් කරනවා කියලා. මම අන්වර්ථනා මේක නුත් සිංහල වැරුද්ද තමයි ලියපු කවියක්. හතර ඇති ශ්‍රේණි වෙනවා හැමෝම ශක් කරනවා. ඒක මේ ඔයා කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වොත් ඒ පොසිමන්ට කියනවා මං ගැලපුවාම එයන්න කියන මේ ඔයා බොරු කරන්න එපා මේ ඔයා කවින් හරි කොපි කරගෙන මේක මේක මං දැක්ක හැමතැනම ෂෙයාර් මේ ඔයා ලියපු මේ
1: ඒකත් හරි සුන්දර අත්දැකීමක් නේ. ඒ කියන්නේ වගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ එයා දැනගත්තාම එයාට ඇදෙන්නේ නැති ලොකු සර්ප්‍රයිස් එකක්. කොහොමද මෙයාට මේ කලින් කියන්න තිබ්බ හැබැයි
2: රිස්මිනා ඔය දෙන්නම එකම බැංකුවේද වැඩ කළේ?
0: ඔව්
2: ඒක තමයි.
1: හොඳයි අපි රංජනේ නම් තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
2: ඔව් මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙක තුනකට කලින් මේ

මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා ඒ ගීතවලින් අපි සූදානම් කරා එක ගීතයක් වාදනය කරන්න මේ ඔයා මට ලියලා තිබ්බ ගීතවලින් මම තෝරගත්තා ලතා මංගෙස්කාර් කියන ගීතයකුත් මොහොමඩ් රාපි කියන ගීතයකුත් ඊළඟට සෝනු නිගම් කියන ගීතයකුත් හින්දි ගීතවලින් ඊළඟට ටී එම් ජයරත්න වික්ටර් රත්නායක ඊළඟට තව තියෙන දෙමළ ගීතයකුත් අපි ආමුද ප්‍රියා බොලේ කියන ගීතය මේ ගීතය ඇතුළත් වුණා 2005 වසර ප්‍රදර්ශනය වුණ පරිණීතා කියන චිත්‍රපටයට පරිණීතා කියලා කියන්නේ ද මැරිඩ් වුමන් මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසාල් මේ චිත්‍රපටයේ ප්‍රධාන චෛත්‍ය රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන් අපි සමඳුමු ඒ ගීතයට දැන්

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටිය බලලා තිනවද?
2: එහෙම
1: මතක නැහැ. ඉස්සරහම තෙලිඟු චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා එක බලලා තියෙනවාද මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක් හරිම ලස්සනයි ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ චෙම්මීන් කියලා ගමේ කතාව පරණ චිත්‍රපටයක් මං හිතන්නේ අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්
3: රිස්මිනාගේ මම අහන්න කැමතියි දැන් අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත් ලංකාවේ ගීත ශාස්ත්‍රය ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාලවකවානුව පුරාම ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද
2: පාට් එකක් දාලා පාට් එක ඒගොල්ලන්ට දාගෙන තිබ්බා. ඒක තමයි ඒකට දැන් මම නිකන් කතා කරේ. මගේ පේජ් එකේ ඉන්න අර නිතරම කමෙන්ට් කරන අය මට තියෙනවා ඒක දාලා තිබ්බා. ඔයාලට කතා කරද්ද නිකන් අතාරින්න එපා. එහෙම කියලා ඒකට ඉදලා බැලලා දාලා තිබ්බා. ඉතින් මම වැඩි ඒවට ගියේ නැහැ කොහොමවත් දැන් මගේ ගීත මම කියන්නේ වෙන ගොඩක් ඒවා අපේ නිර්මාණ වලට අපිම වියදම් කරලා තමයි කරේ ප්‍රොඩක්ෂන් එක මාත්‍යාගේ තමයි කියලා තමයි කරන්නේ එහෙම දැම්මා මේ ඒ වෙන්න වෙන ගීත ගොඩක් මම කියලා දීලා තියෙනවා ඒ කියන්නේ චේප්පේ පළවෙනි ගීතේ වගේ කියන හැට ඉතින් මොඩල් හරගෙන නම් මම කරේ නැහැ ඉතින් ඒකට නිකන් දීලා දුන්නා ඉතින් එහෙම තමයි නැතුව මෙතන නවදක් තවම වෙලා නැහැ
3: ඔව් ඒ වාසනාවන්තයි පැත්තෙන් නෑ ඒ වදයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තාම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා කවදාවත් ඒකේ නා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ මේ මිනිස්යාගේ හැකියාවට. ඉතින් මේ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම වාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි නැත්තම් මෙන්න මේ අහවල් ගායකයා හෝ ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියෙනවද?
2: එහෙමනම් ඒකනේ ජනප්‍රියම කියන්නේ ඇත්තටම කතුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙයක් ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. හම්බුණා මේ වේදිකා නාට්‍ය සින්දු ලියන්න මම ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඒකෙන් එකක් ඉතින් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නේ ඒකට මම හරි සතුටුයි මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නේ ඒවා ඉස්සරහට තියලා තව දියුණු වෙන්න ඕනේ දේවල් අපේ ලංකාවේ ඉන්න දේවල් මේකට ලංකාවේ සම්බන්ධ මතක ආයි කියන හම්බුනා ලැබුණා කියන එක මට සතුටුයි ඒ වගේම
1: මට අහන්න ඕන අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්. හොඳයි ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරය ගැන කතා කරන විට මේ ළමා ආදරය ගැන දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල් ඒ ගීතය ගැන මොනවද කියන්නේ මේ ගීතය ගායනය කරන්නේ රාජු දීන් ඒ ගීතය ගැන ඔයා මේ ළඟදී ලියපු ගීතයක් ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
2: ඔව් රාජු දීන් මහත්මයාමද Facebook එකෙන් සම්බන්ධ මේ පොළ පිටුරේ එකම කතා කරලා ඔබට ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා එයාගේ හිතේ හිස්තරක් තියෙනවා කියලා කිව්වා ඔද කාලයක් රට ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතාගේ දුරදල් කාලේ යට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තැනක් කියලා තියෙනවා කියලා. තරඳවල ඉර දෙන්න පුළුවන්. ඒකට ලියුපෙක තමයි ගීතය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
1: ඔය ලස්සන ගීතය මමත් කීප වතාවක් ඇහුවා. ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්.
2: හරිම සංවේදී.
1: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා මම ඔය රාජු දින් කියන එක ටිකක් දන්නවා ඒ කියන්නේ මට හම්බෙලා තියෙන Facebook එකකින් මම සජීව යත් එක්ක කතා කරන්න නමුත් Facebook එකේ කතා කරලා තියෙනවා එයා මට කිව්වා ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා ඒ නිසා තමයි ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ ඒ ගීතේ සංගීතය සපයලා තියෙනවා ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස් වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද අපි සමඳු මේ ගීතේ මේ ගායනය කරන්නේ රජු දින් පදමාලාව රිස්මිනා සම්මින්ගෙන් සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්

0: විසි නවයක් කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්න ආස ආදරය ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන හිතෙන්නේ දැන් දෙන්නේ අපි ආදරය කරන වෙන අපි ආදර කරනවා නම් ආදරය කරන වෙන කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපි සතුටු වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බුණ නැත ඒ අර ඒක කැඩුණා පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක ඉච්චල ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතරන කියා කියන ඉඳලා මේ වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාව අපි සතුටින් ඉන්න ඕනේ අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා මට
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියුවේ මම අර ලියන්න පටන් ගත්තේ 40
2: කොච්චර වගේ කියලා. එතකොට ලව් ඉමේස් තිබෙන්නේ
1: නැහැ. නැහැ මම කියන්නේ ඒ අර අපි කලින් කාලේ හිතනවනේ කරන කාලේ ඕනම කෙනෙක් අර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කර ගන්න ඕනි කියන හැඟීම එනවනේ. ඒක සාමාන්‍ය වෙන දෙයක් නේ. ඒක අපි හරි 15ක් යනකොට අපි පරිණත වෙනකොට නේ අපි අදහස් වෙනස් වෙන්නේ.
2: හොඳයි රිස්මිනා ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාට හරි?
0: හස්බන්ගේ ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්නේ
2: පාරක්. හස්බන් දන්නවා ඇති කියලා ඇතිනේ මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න. නෑ මම ඇත්තටම ඉස්කෝලේ ගියේ මික්ස් ස්කූල් එකේ.
2: ඔව් ඉතින්.
1: ඒක මේ ඉස්කෝලේට ගියේ මේ ඕ ලෙවල් කරමුකම් දැන් මේ ඉස්කෝලේට ගියේ මික්ස් ස්කූල් එක. එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ. ඒතර මගේ හොඳම යාහතු කොහොමදයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටියේ බෝල් කෙනෙක් එක්ක. දැන් ඒ දෙන්න බැන්නේ නැහැ. ඒ වුණාට මේ ස්කෝල් කාලේ රාධා කෘෂ්ණ කියලා පැත්තෙන් ඒ කියන්නේ මන්මත්තරණ වැස්සදුවාරේ යමුනා රන් තීරේ කියලා මන්මත්තරණ කියලා තමයි ඒ පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීතේ කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි ඔකේ පොඩ්ඩක්. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධා කෘෂ්ණ එකතු වෙන්නේ නැහැ නේ.
2: නැහැ. කතාව දිගට යනවා කොහොමද?
1: රාධායි ක්‍රිෂ්ණයි එකතුනේ නැහැ. ඒ වුණාට මේ රාධා කියන ගමන්ම අපිට මතක් වෙන්නේ ක්‍රිෂ්ණාලනේ.
2: ඔව්.
0: ඔව්.
1: ක්‍රිෂ්ණ කියන ගමන්ම අපිට මතක් වෙන්නේ රාධා. ඉතින් මට මනසින් මතක්නේ මගේ යාළුවගේ නම කියපු ගමන්ම යාළුවා යාළුවේ නැහැ කියපු කෙනා තමයි මතක් වෙන්නේ. ඒක ගරිස් කාලේ කාලේ කිව්වා. මම ටීචර්ට මතක්ුනේ ඒකමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන්නේ එහෙම කියලා. ඉතින් එහෙම හරි සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිවෙන්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්වින දැන් මේ
1: ගොඩක් සිංහල
0: ලූෂන් පුලත් සිංහල මහත්මයා නිතරම කියනවා වගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්වන ආදරේ වැඩි කියලා
0: හිතුවා. වැඩි. ඔව්. මගේ ආදරේ කට මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්ෂියක් ඒකන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. නෑ අයිති කරගත්තේ පස්සේ මේ අර තිබ්බ ආදරේ නෑ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවට දන්නේ.
0: ඒක සාමාන්‍ය
2: දෙයක්. ඒක සාමාන්‍ය
0: දෙයක්. ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතා කරලා කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා.
2: ඒ වගේ තමයි.
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ. ලොකු තරඟයක් තියෙනවා. හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න කියලා. ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඕනම දෙයක්.
2: මේ මේ ගීතය මනමත් කරන කියන ගීතය ඔයා ලිව්වේ අය දෙන්නගේ මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න. මේ ඉන්දික උපමයි තමයි මේ ගීතේ ගායනය කරන්නේ. සංගීත සපයන්නේ නවරත්න ගමගේ. අපි සවන් දෙමු ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ.

0: අහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලෙට ගියපු කාලේනේ ඒගොල්ලෝ හයේ පන්තිවල යාළු වෙලා හිටියේ.
0: ඔව්.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ.
0: ඔව්.
1: ඒ ලෙවල් කරන්ද. මම වත්තල සෙන්නෙන් සලට ගියා. සෙන්නෙන් ගියා. ඒගොල්ලෝ සෙබස්තියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න වෙන දෙන්න එක තමයි මේ දැන්නේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන්න සමහරට දෙන්නගේ පළමු ආදරේ වෙන්නත් පුළුවන්. පළමු ආදරේ දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැල්ලුම් කන්නේ. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕන රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල් මම ඇහුවා.
2: රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාවත් වැඩේ වෙලා තියෙන මේ ගීත අහන්න වෙලාවක් නැතිකමනේ ඒකනේ. ගීතෝල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා ඒකනේ. සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ ජීවත් වෙලා.
1: ඔව්.
0: ඔව්. හොඳයි අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම කැම මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න. ඔයා තෝරගෙන තියෙනවා ටී එම් ජයරත්න ගායන සිතින් මා නොසලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: නැහැ.
0: එකට ගෑනකොට පුදුම ලක්ෂණ. හොඳයි අපි

0: කාලේ ගෙවිගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදිරි නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවෙන් තම ආවේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට ගීත දෙකක් තියෙනවා, ටෙලිනාට්‍ය ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීත දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10කුත් සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ගීත ගායනය කරන.
2: ඔව් ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිර්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. ට්‍රැක් හදලා සින්දු කියලා ඒවා මික්ස් කරලා නැතුව එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුභපැතුම් ඔබට.
0: මොරිස් මිනා, ඉතින් අපි සුභපතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දේට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හැම වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සති අන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට 10:01 ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරි සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට් මිට ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් ආලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට් with my colleague Alice Flister.